evening, everyone. You are listening to 88.9 FM, Sound of the West. We'll be broadcasting Sinhalese program, mainly spoken language in Sri Lanka. Ayubowan, Subha Sandhyawak. මේ ආරම්භන්නේ FM තරංගමාලා 88.9 ඔස්සේ ඔබේ නිවහනට ඔබේ දෙසමනට එක්වන ඔබේම ගුවන්විදුලි වැඩසටහන අඬහැරය සමගින්.

වැදගත් යමක් හදේ ගැඹුරට සිහල හඬහැරය ඔස්සේ මෙල්බන් ගුවන් සිසාරා අද මේ පණිවිඩය ඔබට ගෙනෙන්නේ ඩීන් සයිඩ්හි රොක් බැංක් පාරමිතා විහාරස්ථානයේ විහාරවාසී දර්ශනපති පූජ්‍ය කෙරඹ සුමංගල ස්වාමින්වහන්සේ විසිනි.

0: තෙරුවන් සරණයි. සුබ සන්ධ්‍යාවක් වේවා. අදත් සන්ධ්‍යා සමයේ ඔබ හමුවට පැමිණෙන්නේ පත් මාසයේ අසිරිය පිළිබඳව නැවුම් යමක් ඔබේ සවනතට රැගෙන එන්නට. මේ මාසය ශ්‍රී ලාංකිකයින් හඳුන්වන්නේ අවුරුදු මාසය කියලා. අවුරුද්ද කියලා කියන්නේ අලුත් ප්‍රාර්ථනා, අලුත් බලාපොරොත්තු අපේ සිතට ඇතුල් වන කාලපරාසයක්. අවුරු කියන්නේ සූර්යාට තියෙන නමක්. ඉද්ද කියන්නේ කෙලින් තිබෙන කාලය. අවුරුද්ද යනු සූර්යා වඩාත් ලම්භකව කෙලින් ශ්‍රී ලංකාවට පිටන සමයක්. ගොවිතැනපත් සකස් කරගෙන ධන ධාන්‍ය වලින් අටකුටු පුරවාගත් ශ්‍රී ලාංකිකයා ඒ සඳහා සිද්ධ කරන්න මොකක්ද මේ තමන්ට සබහාදමින් ලැබුණු ආශිර්වාදයට කෘතගුණ සලකන කාලයක් විදිහට තමයි මේ අවුරුදු සමය ඔවුන් යොදාගෙන තිබෙන්නේ. ඒ නිසා මේ අවුරුදු සමයේදී කෘතවේදීත්වය ඉතා ඉහළින් දක්වන සමයක්. බුදුරජාන් වහන්සේ වරක දේශනා කරනවා කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභ ලෝකස්මින්. මේ කළගුණ දන්නාය ලෝකේ හරි දුර්ලභයි කියලා. කළගුණ සලකන අය අතරින් ශ්‍රී ලාංකිකයා ලෝකේ පළමු තැනට පත්විය යුත්තේ ඔවුන් කළගුණ සලකන්ට පුරුදු වුණේ හුදෙක් මිනිසුන්ට පමණක් නෙමේ, ගහකොළට, සතාසි උපාවනට, ඒ වගේමයි තමා පරිහරණය කරන ලිඳට, ඉරට, කමතට, කුඹුරට, මේ හැමතැනටම ඇලට, දොලට කෘතවේදී වීම ලාංකේය බෞද්ධ සංස්කෘතියෙන් ආපු ජන ජීවිතය තුළින් සිද්ධ වුණ දෙයක්. ඒ නිසා ශූර දෙවියන් පිදීමේ අභිචාරමය කටයුත්තක් විදිහට අවුරුද්ද අපි යොදාගත්තා. හිරුට කෘතවේදී වීම, ඒ වගේමයි ලිඳට කෘතවේදී වීම, හොඳින් ලිඳ පිරිසිදු කරලා ඒ කරන චාරිත්‍රයන් වතාවත් ටිකක්
1: අපිට පුංචි වැරදීමක් වෙලා තියෙනවා. ඉතින් ඒ වැරද්ද හරි ගස්ස ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේගේ පණිවිඩය අපි ඔබට යොමු කරලා තියෙන්නේ පැරණි එකක්, මටත් පැටලිලා කතා කරලා දැනුම් දීපු අපේ හිතවතාට බොහොමත්ම ස්තුතියි. හැබැයි කව බලන්න, ඔව් මට ලොකු පැටලීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් මේකටම තමයි අපිට සවන් දෙන්නට වෙන්නේ.
0: එනටම ඒ කෘතවේදීත්වය සහිතව කටයුතු කරන්නට අපේ අතීත ගැමියා වඩාත් නැඹුරු වෙලා හිටියා. ඒ වගේමයි ගොවිතැන්පත් කරගන්නා කෘෂිකාර්මික පරිසරයේදී ගවයාට කෘතවේදී වීමත් අපිට හරියට දක්නට ලැබෙනවා. අපේ පෞද්ගලික ජීවන පරිසරය තුළදී අපේ පියා අපේ හිසතෙල් ගාල ඉවර වෙලා ඊළඟට කුඹුරුවෙල්ලියායේ ඉන්න අර ගවයින්ගේ හිසෙත් තෙල් පොදක් ගාලා ඒ ගවයාටද අවුරුදු අසිරිය ඇරගෙන එන කෘතවේදීත්වයක් දක්වනවා. ඒ නිසා තමාගේ දිනදා ජීවිතය සකස් කරගන්නට උදව් කරන සියලුම දෙනාට ඒ විදිහට ගෞරව ආචාර සමාචාර දක්වනවා. ඒ කාලය තුලදී ගවයන්ට කෑම බීම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලබා දෙමින්, නිදහස ලබා දෙමින් ඔවුන් කටයුතු කරනවා. ඊළඟට තමන්ට ගොවිතැන් නැත්නම් අස්වැන්න ලබා දෙන කුඹුරේ වැඩහල්ලන්නේ අවුරුදු නැකතකට අනුව. ඒ විදිහට පරිසරයත් එක්ක කෘතවේදී වීම ලාංකේය ජන ජීවිතයේ සුවිශේෂී ලක්ෂණයක් තිබෙනවා. ඊළඟට මේ අවුරුදු සමය කියලා කියන්නේ විශේෂයෙන්ම ආගමික බැතිබර ජීවිතයක් සහිතව කටයුතු කිරීම. මේ කාලය තුලදී ගිවල් පිරිසිදු කරලා, ඒ වගේම විහාරාරාම පිරිසිදු කිරීම ආදී කටයුතුද පන්සලෙත් ශ්‍රමදානයක් පැවැත්වීම සාම්ප්‍රදායික ගමේ තිබුණ සුවිශේෂී ලක්ෂණයක්. පන්සලේ ශ්‍රමදානයක් පවත්වලා, පන්සල පිරිසිදු කරලා, පන්සල දැකුම් කළු කරලා, තමන් අවුරුද්දේ පළමු කටයුත්ත පන්සලෙන් ආරම්භ කරන්නට සාම්ප්‍රදායික ගැමියා පුරුදු වෙලා හිටියා. ඒ වගේමයි මේ අවුරුදු සමය කියලා කියන්නේ සියලු දෙනාම සහෝදරත්වයෙන් එකට එකතු වෙන සමයක්. ඒදී පරණ තරහමරාදී දේවල් යටපත් කරලා සියලු දෙනා එකට එකතු වෙලා එක අරමුණකින් එකට පෙළ ගැසිලා එක්ව කටයුතු කරන සමයක් තමයි මේ අවුරුදු අසිරිය කියලා කියන්නේ. ඒ නිසා වසත් සමය අවුරුද්ද ලාංකීය ජනයාගේ ජන ජීවිතයේ සංස්කෘතික ගුණවගාවන් නැවත මතු කරමින් කෘතවේදීත්වයේ අගය ලෝකයාට ප්‍රකට කළ සමයක්. ඒ නිසා එළඹෙන මේ බක් මාසයේ කවර දේශයක සිටියත් අපි කැන්ගරු දේශයේ හිටියත් සිංහ දේශයේ හිටියත් කවර රටක හිටියත් අපේ සංස්කෘතික පුරුෂාර්ථ ඉහළට නගාගෙන කෘතවේදී මිනිසුන් විදියට හෙට දවස අපි පිළිගනිමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
2: ගුවන්තරංග මාලා 88.9 ඔස්සේ විකාශනය වෙන අඳුරේ සිංහල වැඩසටහනත් සමගින් එකතු වෙලා ඉන්න ඔයාල හැමෝම අපි බොහොමත්ම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් සුපුරුදු සෙනෙහසින් මද විරාමයකින් පස්සේ මමත් අද ගොඩ වැදුනා මැදිරියට ඔබත් එක්ක සතුට සාමීචියේ යෙදෙන්නට කියලා. ඉතින් සුපුරුදු සෙනෙහසින් දසුනය සූදානම් වෙලා ඉන්නවා ඉදිරි සතියේ කාලගුණ වාර්තාව ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට.
3: මම විශ්වාස කරනවා රේණු, දැන් අපිට ලොකු වැරදීමක් වුණානේ.
2: ඔව්.
3: අපි ඉතින් හිතවතෙක් කතා කළා, අපිව දැනුවත් කරා අපිට වැරදීමක් වෙලා පැරණි පණිවිඩයක් යන්නේ කියලා. ඇත්තටම මේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ස්වාමීන් වහන්සේ අපිට එවලා පටිගත කරලා දීවිච්ච පණිවිඩයක් තමයි අපි දැන් මේ විකාශය කරේ. ඉතින් මම උත්සාහ කරනවා අද දවසේ නිකිනි පෝය වෙනුවෙන්ම සකස් කරපු ඒ වැඩසටහනත් ඔබට මේයින් පසු අපි ගෙනෙනවා. ඒ වගේම අපි වැඩිමනත් කතා කරන්නේ මොනවා ගැනද රේණුවද?
2: ඇත්තටම ආයේ මමත් අද මැදිරියට ගොඩ වැදුනේ පෙරදා අපේ දැයන් සමුගත්ත ගීත කෝකිලාවිය එම නැත්නම් අපේ ජාතියේ යශෝරාවේ වූ නන්දා මාලිනිය ගැන කතා කරන්නට තමයි අපි අද මැදිරියේ සකස් කරගෙන ඉන්නේ.
3: හොඳයි, ඉදිරි දින කිහිපයේදී ඔබට මට කාලගුණයේ බලපාන ආකාරය පිළිබඳව තමයි මම මේ ඔබට කියන්නට උත්සාහ කරන්නේ. ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා බ්‍යුරෝ සින්නිකුත් කරන කාලගුණ විද්‍යා අනාවැකේට අනුව හෙට දවසේ ආම උෂ්ණත්වයේ සෙල්සියස් 9ක් උපරිමේ 17ක් වැස්සක් හෝ දෙකක් ඇතිවෙන වලාකුළින් බර දවසක් හැටියටයි සඳහන් කරන්නේ. ඒ බොහෝ දුරට සවස් වරුවේ හෝ සන්ධ්‍යාවේ වන්නට පුළුවන් මද වැසි ඇති වෙන්නේ. සෙනසුරාදා අගෝස්තු මාසේ 29 වැනිදා ආම උෂ්ණත්වයේ සෙල්සියස් 9ක් උපරිමේ 15ක් මද වශයෙන් වලාකුළින් බර දවසක් බොහෝම පුංචි ඉඩකඩක් තිබෙන බව සඳහන් වෙනවා. වැසි ඇතිවීමේ ඒ බොහෝ දුරට උදෑසනම හිමිදිරි පාන්දර වගේ වෙන්නට පුළුවන් බව තමයි සඳහන් වෙන්නේ. ඉරිදා ආම උෂ්ණත්වයේ සෙල්සියස් 9ක් උපරිමය 15ක් වලාකුළින් බර දවසක් වැසි ඇතිවීමේ ඉඩකඩක් තිබුණත් බොහෝම චූටි ඉඩකඩක් මද සුළං හමන දවසක් හැටියට තමයි ඉරිදා පිළිබඳව කාලගුණයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අගෝස්තු මාසේ 30 වැනිදා අගෝස්තු මාසේ 31 වැනිදා සඳුදා ආම උෂ්ණත්වයේ සෙල්සියස් 9ක් උපරිමය 17ක් වලාකුළු ඉවත්ත බොහින්ල පැහැබර වෙන දවසක් වැසි ඇතිවීමේ ඉඩකඩක් පිළිබඳව සඳහන් වෙන්නේම නැහැ. මද සුළං හමන දවසක් අඟහරුවාදා ආම උෂ්ණත්වයේ සෙල්සියස් 12ක් උපරිමේ 21ක් ඔන්න චුට්ටක් විතර වැඩිපුර උණුසුම් දවසක් ළඟ ළඟ එනවා. හැබැයි වැසි මෝදු වෙන දවසක් හැටියටයි සඳහන් වෙන්නේ. සුළං හමනවා පැටකුණු 20-30 අතර වේගයකින් පසුව 15-30 අතර වේගයකට දවසේ පසු භාගය වෙන විට සුළං තත්ත්වය අඩු වෙන බව සඳහන්. බදාදා ආම උෂ්ණත්වයේ සෙල්සියස් 13ක් උපරිමයේ 20ක් වැස්සක් හෝ දෙකක් ඇති වෙන දවසක් හැටියටයි සඳහන් වෙන්නේ. මද වශයෙන් වලාකුළින් බරයි පැටකුණු 15-20 අතර වේගයකින් සුළං හමනවා දවසේ. බ්‍රහස්පතින්දා ආම උෂ්ණත්වයේ සෙල්සියස් 12ක් උපරිමයේ 18ක් වැස්සක් හෝ දෙකක් ඇති වෙන දවසක් බ්‍රහස්පතින්දා, ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 3 වැනිදා වැසි ඇතිවීමේ ඉඩකඩ බොහොමත්ම අඩුයි, වලාකුළින් බරයි. ඉතින් වැඩිමනත් විස්තර දැනගන්නට අපි ඔබට ආරාධනා කරනවා ඔබ සතුව තියෙන ජංගම දුරකථනයෙන් හෝ ප්‍රධාන මාධ්‍ය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ඔබට පුළුවන් වැඩිපුර දැනුවත් වෙන්නට. ඉතින් මම ඔබට කිව්වා අපේ ස්වාමීන් වහන්සේගේ පණිවිඩය ගේනට මම සූදානම් වෙනවා කියලා. අපි බලමු උන්වහන්සේ අපිට එවපු පණිවිඩය. හැබැයි සංස්කරණ කටයුතු වලින් තොරව තමයි, නමුත් පණිවිඩය ඉතා වැදගත්. ඒ හින්දා මා පණිවිඩය නැවතත් ජීනෝ නිකිනි පොය නිසාවෙන්ම සකස් කරපු මේ පණිවිඩය.
0: තෙරුවන් සරණයි. සුබ සන්ධ්‍යාවක් වේවා. වසරකට සාමාන්‍යයෙන් පුර පොහොය දිනයන් 12ක් අන්තර්ගත වෙනවා. එයින් වෙසක්, පොසොන්, ඇසළ වැනි පොහොය දිනයන් සුවිශේෂී කොට සලකමින් ලාංකීය බෞද්ධ ජනයා උත්කර්ෂයෙන් යුතුව මේ දින සමරමින් ආගමික වතාවත් තුළ යෙදෙනවා. අද නිකිණි පුර 15ක් පොහොය දිනය. මේ නික්කිණිපුර පසළොස්වක් පොහෝ දිනයත් ශාසන ඉතිහාසයේ සුවිශේෂී වැදගත් සිද්ධීන්ගෙන් සමන්විතයි. ඒ තමයි ආනන්ද හිමිපාණන් වහන්සේ උතුම් රහත් භාවයට පත්වීම සිද්ධ වෙන්නේ අද වගේ පොහෝ දිනයක. අපි දන්නවා උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික. භාග්‍යවතුන් වහන්සේ යම් තැනක දහමක් දේශනා කළා නම් ඒ දහම පසුව විත් ආනන්ද හාමුදුරන්ට දේශනා කළ බවත් උන්වහන්සේ එය එක්වරක් ශ්‍රවණයෙන් හොඳට ධාරණය කරගත් ධර්ම භාණ්ඩාගාරික හිමියන් වුණා. ඉතින් උන්වහන්සේ අප දන්නවා ආනන්ද තේරෝවිය කාරුණ්‍යං කත්වා ආනන්ද තෙරුන් වහන්සේ වගේ කරුණාවෙන් බලන්න කියලා විටක බුදුරජාණන් වහන්සේ අපිට අනුදැන වදාලා. ඒ නිසා උන්වහන්සේ ඉතාම ජනප්‍රිය වික්ෂුන් වහන්සේ නමක්, හිමිපාණන් වහන්සේ නමක් අපේ ශාසන ඉතිහාසය තුල. ඉතින් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන විටත් මහරහත් පදවියට පත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ශාසන මාමක භික්ෂූන් උන්වහන්සේට බොහෝ අවවාද කළා මහරහත් පදවිය සඳහා වීරවන්ත වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනේ පිරිනුවන් පාලා ඇසල පුර පසළොස්වක් පොහෝ දිනේදී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන්නට මහාකාශ මහරහතන් වහන්සේ ප්‍රධාන ශාසන මාමක භික්ෂූන් තීරණය කරනවා මහරහතන් වහන්සේලා. එතනදී ආනන්ද හාමුදුරන් වහන්සේ රහත් නොවීම තුළ ධර්ම සංගායනාවට සම්බන්ධ කර ගැනීමේ ගැටලුවක් එනවා. ඒ අනුව එදින උන්වහන්සේ උපදෙස් අනුව මහරහත් පදවියට පත් වෙනවා නිකිණිපුර පසළොස්වක් පොහොයේ දිනේ. විශේෂයෙන්ම සිව් ඉරියව්වෙම තොරව මහරහත් පදවියට පත් වූ උතුමාණන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ. සාද වගේ පොහොයේ දවසක තමයි ආනන්ද හාමුදුරන් වහන්සේ මහරහත් පදවියට පත් වෙන්නේ. ඊළඟට අජාසත්ත රජතුමාගේ දායකත්වයෙන් රජගහ නුවර වේභාර පර්වතයේ සප්තපර්ණී ගල් ගුහාව පාමුල ප්‍රථම ධර්ම සංගායනාව පවත්වනවා. ශාසන ඉතිහාසයේ වශයෙන් බලනකොට මේ ධර්මයේ චිරස්ථිතිය සඳහා රහතන් වහන්සේලා එක්ව කර මේ ප්‍රථම ධර්ම සංගායනාව සුවිශේෂී වැදගත්කමක් සලකනවා. ඒ විශේෂයෙන්ම ධර්ම කොටස්, විනය කොටස් වෙන වෙනම සකස් කළා. ඒ මහරහතන් වහන්සේලාගේ පරපුරයන් වලට වෙන වෙනම මුක පරම්පරාගතව පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන ශාසන චිරස්ථිතියට අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ වෙන්නේ මේ ප්‍රථම ධර්ම සංගායනාවෙන් පස්සේ. ඉන් අනතුරු බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කරලා සීරවිල මංගල මහා සෑය තැනීම ආරම්භ කළෙත් අද වගේ නිකිණිපුර පසළොස්වක් පොහෝ දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේමයි යම්කිසි භික්ෂුවකට පෙරවස් සමාදන් වීමට නොහැකි වුණා නම් පසුවස් සමාදන් වෙන්නට, පසුවස් එළඹෙන්නට තියෙන පුරස් පසළොස්වක් පොහොය තමයි නිකිණිපුර පසළොස්වක් පොහොය. ඒ වගේමයි ලාංකීය ජනයා ඉතාම උත්කර්ෂයෙන් නමස්කාර කරන දළදා වහන්සේ උදෙසා කෙරෙන දළදා පූජෝපහාරයේ ඇසල පෙරහැර, එහෙමත් නැත්නම් මහනුවර දළදා පෙරහැරේ අවසාන දිනේ දෙන්නෙත් අද වගේ නිකිණිපුර පසළොස්වක් පොහොය දිනයක. එතකොට බොහොම සම්ප්‍රදායානුකූලව, චාරිත්‍රානුකූලව මේ විශාල නර්තන කණ්ඩායම් වලින් සහ සංස්කෘතිකාංග වලින් සමන්විතව ඇසල පෙරහැර දෙස් විදේශ ජනයාගේ net සිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් උද්දාමයට පත් කරන ආකාරයට මේ පුර පසළොස්වක් පොහොය දිනේදී පෙරහැර වීදි සංචාරය කරනවා. ඒ නිසා නිකිණිපුර පසළොස්වක් පොහොය හුදෙක් තවත් එක් සඳපායන දිනයක් පමණක්ම නෙමෙයි, ඒ ශාසන ඉතිහාසයේ ශාසන චිරස්ථිතිය උදෙසා බොහෝ ක්‍රියාමාර්ග ගත් දිනයක්. ඒක නිසා සැදැහැවත් උපාසක උපාසිකාවන් ලෙස, නැත්නම් බොදුණුවන් ලෙස ඒ බෞද්ධ සම්ප්‍රදායන් පිළිබඳව සහ ශාසන ඉතිහාසයේ උරුමයන් පිළිබඳ අවබෝධයකින් ඔබ කටයුතු කරමින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව සදහසිත පෙරටුව නිවන් මඟ පුරන්නට මේ දිනයත් අපි යොදාගමු කියන මේ ධර්මාභිලාෂී ප්‍රාර්ථනයද සමගින් අදට සමුගන්නා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
3: ඒ වැදගත් පණිවිඩය ඔබට ගෙනාවේ වින් FM ගොන්නතුලිය අන්ධහැරේ වැඩසටහන තුලින් ඩීන් සයිඩි පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ විහාරවාසී පූජ්‍ය දර්ශනපති කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේ විසින්.
2: අපේ මනස් මිහිරෙන් පුරවමින් සිය ස්වර කම්පණයෙන් අප හදවත් අමන්දානන්දයට පත් කළ අප උපන් දේශයේ ගීත කෝකිලාවිය වූද, ජාතියේ යශුරාවය වූද, නන්දා මාලනිය නම් වූ සොඳුරු නිහතමානී සුදුවත හැඳි කත දිරිය ගැහැණිය ගැන වින් FM 88.9 ඔසේ විකාශනය වන අඳුහැරය පුරා හෝරා දෙකම ඇය වෙනුවෙන් වෙන් කරන්නටයි අපි මේ සූදානම් වන්නේ.

0: විශාරද එමත් නැත්නම් ආචාර්යන් අන්දාමානියගේ පළමුවෙනි ගීතයේ හැටියට තමයි මේ ගීතය හඳුනාගන්නේ. ඊට පසුව බොහෝ ගීත රාශියක් පිළිබඳව කතා බහ වෙනවා. අපි ඒ පිළිබඳව ඉදිරියේදී කතා බහ කරමු.
1: ඔව්. මම හිතන්නේ පසුගිය දින කීපේ පුරාවටම මම හිතන්නේ එකම දේ වුණත් ඇය ගැන අපිට නිරන්තරයෙන් මහන්නට ලැබුණේ අයියේ. මම හිතන්නේ ඔබ ඒ මතකයන් අලුත් වෙන තරමටම හිතේ සතුට සහ දුක වේදනාව දෙකම එකතු වෙනවා. මම හිතන්නේ අපිට කතා කරලා නිම කරන්න බැරි තරම් දේවල් අය ගැන තියෙනවා කියලා. මම හිතන්නේ රසිකයන් උනත් දැනගත්තේ අය නැති වුණාම කියලා තමයි මට හිතෙන්නේ.
0: ඔව් දැන් අය ගායනා කරපු සමහර ගීත අදටත් මේ ඉන්න හැමෝම අහලා නැහැ.
1: ඔව්.
0: අපි උනත් අහලා තියෙන්නේ වඩාත් ජනප්‍රිය වුණු ගීත විතරයි.
1: ඔව්.
0: අය අල්ලපු දැන් මේ බොහෝ පිරිසක් අන්තර්ජාලයේ ඇයගේ එක්තරා සීමාවක ගීත පිළිබඳව විතරක් කතා බහ කරනවා. නමුත් ඇය හැම මායිමකටම ඇය ගිහිල්ලා තියෙනවා.
1: ඒ
0: කියන්නේ මොකද ඒ කියන්නේ අපි ශේෂ්ත්‍ර හැටියට නැත්තම් එක් එක් පළාත් හැටියට එහෙම නැත්තම් එක් එක් කාරණා කරුණු කාරණා පිළිබඳව ඇය හැම දෙයක් පිළිබඳව කතා බහ කරලා එහා ගැයුණු ගීත රාශියක්
1: තිබෙනවා. මට අන්තර්ජාලයෙන් හමු වෙනවා අයියේ සුදු නෙළුම නන්දා කියලා රංජිත් සුනෙත් ලියන ආරච්චි කියන කවිය ලියලා තියෙනවා. හැබැයි ඔහු මේක ගීතයක් විදිහට තමයි කියන්නේ. මම මේක දැක්කේ YouTube එකේ. මේක හරි ලස්සනට ඔහු වචනවලට පෙරලලා තියෙනවා සුදු නෙළුම නන්දා කියලා. සුදු නෙළුම නන්දා ගී හඬින් යුක්තිය සොයා ගිය සුදු නෙළුම නන්දා පින් කෙතට යලි නොපායන සඳ සුදු නෙළුම නන්දා තලා පිරිගිය විරුවන් වෙනුවෙන් සිපිරි ගෙයි හිඳ ගැයුවා ඇගේ ගී හඬ අසා මිනිසුන් වැටිලක් මවම සිම්බා බෙදාගෙන උන් ජාති ආගම් ගීතයෙන් ඇහැරෙව්වා පින් කෙතට යලි නොපායන සඳ සුදු නෙළුම නන්දා. මං හිතන්නේ කලාකරුවන් අතරින් පසුගිය කාලය අපෙන් දැයෙන් සමුගත්ත කලාකරුවන් සහ කලාකාරිනියන් අතරින් නන්දා මාලනිය වෙනුවෙන් තරම් මං හිතන්නේ කවි ගීත ලියවෙන්න නැතුව ඇති පසුගිය දවස් කීපේ පුරාම වෙන කිසිම කලාකාරයෙකුට කියලා මම විශ්වාස කරනවා. මං හිතන්නේ ඔබත් එක්කද.
0: ඔව් තරාතිරමකින් තොරව දකින ගීතයකට තමන්ට පුළුවන් විදියට කවි පද දෙකක් කවි පද හතරක් කවි පන්තියක්.
1: නෑ
0: ඒක හදවතින් වෙන ආදරේ.
1: ඔව් මම මටත් ඒක ඇත්තටම කියන්න ඕනේ වුණා අයියා. අයියා ඒක කියපු එක හරිම සාධාරණයි. මොකද ඒක හදවතින්මයි එන්නේ. අපිට උනත් මං හිතන්නේ ඒවා දැක්කහම අපිට හිතෙනවා ඇත්තට මට හිතුණ දෙයක් තමයි ඇය ඇත්තටම අපේ හිතේ කොතනද මේ ඉඳලා තියෙන්නේ කියලා. ඒක ඒ සිදුවීම වෙනකම මං හිතන්නේ අපිට ඒක දැනුන්නේ නැහැ කියන එක තමයි
0: මට දැනුනේ. මගේ අම්මා වගේ අම්මා හිටපු තැන නන්දා මාලනී හිටියාදෝ කියලා.
1: ඔව් ඇත්තටම
0: ඒක. ගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මම ඇයගේ ගීතයක් විකාශය කළා. ඇය වෙනුවෙන් කරන මේ යම්ම ආකාරයේ විවේචනාත්මක අදහස් පිළිබඳව මං යම්කිසි ආකාරයක පසුතැවුණු අදහසක් මම ඉදිරිපත් කළා ගියා. ඒ ගිහිල්ලා මම සිකුරාදා උදෑසනින්ම වැඩට යන්නට මම සූදානම් වෙනකොට මම එතකොට මම දකිනවා ඇය මෙලෝ හැර ගිහිල්ලා පණිවිඩය. මගේ දෑසට කඳුළු එනවා. ඉතින් මේ වගේ තැනක් ඇයට තිබුණා බොහෝ දෙනෙක්ගේ හදවත්වල.
1: මම හිතන්නේ සිය දහස් ගණනක් ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ සෑම තැනකම ඉඳින ඇගේ රසික රසිකාවියන්ගේ හදවත් වල ගැඹුරුම තැන ඇය ඉඳලා තියෙනවා කියන එක අපිට හැම තැනකින්ම පේනවා. අන්තර්ජාලයේ මූණු පොත ඒ හැම තැනකින්ම පෙනෙනවා. ඒ වගේම දයන් විතාරණ ඡායාරූපයක් අන්තර්ජාලයේ මුදා හැරලා තිබුණා. යාපනයේ වැසියන් ඇයට දක්වන උපහාරය කියලා පින්තූරෙකුත් එක්කලා. ඉතින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් ලංකාවේ සිව් කොනේම ඇය ජීවත් වෙලා ඉඳලා තියෙනවා කියලා.
0: ජාති ආගම් ભેදයකින් තොරව ඇය මුළු ලංකාවම පිළිගත්තු අපේ ගැහැණිය.
1: ඔව් අනිවාර්යයෙන්ම. අපේ ඊගාවට තෝරගෙන තියන්නේ අයියේ මේ උඩඟුලියන් ගොතා බඳින ගීතය. මේක ඇය කරපු සමුක සාකච්ඡාවකට මම සවන් දුන්නා. මම හිතන්නේ පසුගිය දවස් කීපේ පුරාම මම වැඩියෙන්ම දවස් ගත කරේ මේ ඇයගේ සමුක සාකච්ඡාවන් සහ ඇගේ ගීත විචාරය වගේ දේවල් කියවන්න බලන්න. මොකද මට එච්චරටම ඒක සංවේදීව දැනෙච්ච නිසා. ඉතින් ඇය කියනවා මේ අමරදේව ශූරින්ගේ පුතා සමග කරපු සාකච්ඡාවක් මේක. ඇය කියනවා මේ යුද්ධය කියන එක අපේ හිතකවත් තිබුණේ නැති කාලෙක තමයි 1970 ඩෝල්ටන් අල්විස් ශූරින් තමයි මේ ගීතය ඇයට දෙන්නේ. පණ්ඩිත අමරදේවයන් කියනවා මේ ගීතයට හරියනම කෙනා තමයි නන්දා මාලිනී කියලා. මෙතනදී මං අය කියන්නට ඕනේ ඇය පුදුමාකාර භක්තියක් තිබුණා පණ්ඩිත අමරදේවයන් ගැන. මොකද පණ්ඩිත අමරදේවයන් තමයි ඇයට ගුවන් විදුලියට ඇවිල්ලා ඉදිරියට එන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඉතින් ඇය කියනවා මගේ දෙවැනි උප්පත්තිය දෙන කෙනා තමයි පණ්ඩිත අමරදේවයන් කියලා. මට මෙතනදි කියන්න ඕනේ දෙයක් තියෙනවායි ඇය මේ ගෙන් අපිට පුදුමාකාර පාඩම් තොගයක් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඇය කිසි දවසක මුල අමතක නොකළ කාන්තාවක්.
0: පුදුම නිහතමානී ගුණයක් තියෙන කාන්තාවක්.
1: ඔව්. ඉතින් මැරෙනකම්ම ඇය ඒක සඳහන් කරා මට මේ තෙන්ඩ එන්නට අත දුන්නේ මගේ දෙවැනි පියා තමයි පණ්ඩිත අමරදේවයන් කියලා. ඉතින් මං හිතන්නේ අපි ඇයට කරන ගෞරවයක් විදිහට ඇගෙන් මේවා ඉගෙන ගත යුතුයි කියන එකත් මම හිතන්නේ මම විශ්වාස කරන දෙයක් අයියේ.
0: ඇගේ නිර්මාණවල බොහෝ දුරට හොඳ මානවයෙක් වෙන්නේ කොහොමද කියන මඟ පෙන්වීම තිබුණා. ඊට වඩා යමක් තිබුණායි කියලා මං විශ්වාස කරන්නේ. ඒ කියන්නේ අපි විඳින දෙයක් තියෙනවා. නමුත් ඇය බලාපොරොත්තු වුණ නැත්තම් රචකයා බලාපොරොත්තු වුණ දේ අපේ හදවතට කාවදෙන විදිහට ගායනට ඇයට හැකියාවක් තිබුණා. ඒ තුලින් ලොකු පණිවිඩයක් අපිට දුන්නා. ඒ ලබාගත්තු ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් ඔබ කිව්වා වගේ අපි ඇය පැතුව ලෝකේ බිහි කරන්න පුළුවන් නම් ඒක තමයි ඇයට කරන්න පුළුවන් හොඳම ගරු කිරීම.

0: මං ඔබට කිව්වා වගේම මේ ගීතය ඩෝල්ටන් අල්විස් මහතා විසින් රචනා කරන කාලේ අපේ රටේ යුද්ධයක් කියන එකක් ගැන ඇත්තටම සංකාවක්වත් තිබිලා නැහැ. ඉතින් නමුත් මං හිතන්නේ පුරා දශක ගණනාවක්ම අපේ රටේ තිබිච්ච ඒ යුද්ධයේ වෙලාවේදී අපි විරුවන් ගැන සිහිපත් කරන හැම මොහොතකම මං හිතන්නේ මේ ගීතය අපි නිරන්තරයෙන්ම අපේ මුවග තිබිච්ච ගීතයක්. ඒ වගේම සෑම සිංහල වැඩසටහනකම වගේම අපි විරුවන් ගැන කතා කරනකොටත් මං හිතන්නේ අයියට මතක ඇති අපි මේ ගීතය අනිවාර්යයෙන්ම ප්‍රචාරය කරනවා.
1: ඊට පස්සේ කට්ටිය හිතනවා මේ ගීතය නිර්මාණය කළ තියෙන්නේ මෙන්න මේ කාර්ය වෙනුවෙන් කියලා. ජනගත වෙන අවස්ථාවනුව තමයි මිනිස්සු තීරණය කරන්නේ මෙහෙමයි කියලා. ඉතින් එතකොට දැන් නන්දාමානීය සත්‍යයේ ගීතයේ පවන වගේ සංයුක්ත තැටි එහෙම නැත්නම් ගීත සමුච්ඡයන් ඉදිරිපත් කරන්නේ කලබලවල උපරිමස්ථාවට බොහොම කලින්. පවනෙන්නේ 89. නමුත් ඊට බොහොම කලින් තමයි සත්‍යයේ ගීතේ. ඒ තුල අදාළ වෙනම ඔය මේ යතුරු කැරලි ඉනවට ගසාගෙන වගේ ගීත තිබෙනවා. ඉතින් ඒවා සමාජයේ වෙන වැරදි පිළිබඳව කතා බහ කළා. ඔය ගීත හැම ගායකයෙක්ම යම් යම් ආකාරයකින් ඔය සීමාවත් අතපත ගාලා තියෙනවා.
0: ඔව්, අනිත් එක අය මං හිතන්නේ කලාකාරයින්ට හොඳ ඉවක් තියෙනවා කියන එකට හොඳම සාක්ෂි තමයි මේවා. මොකද ඔවුන්ට අනාගතය ගැන දකින්නට පුළුවන් හැකියාව තිබිලා තියෙනවා අපේ රටේ හිට බොහෝ විද්වතුන්ට වගේම. ඒක නිසාම තමයි මං හිතන්නේ කලාකාරයන් විශේෂයෙන්මයි ඔවුන්ට
1: එතෙන්දි තව දෙයක් මම පුංචි දෙයක් එකතු කරන්න. ජන විඥානය හඳුනන කලාකරුවෝ
0: අනිවාර්යයෙන්ම. මොකද ඔවුන්ට තමයි පහර වැදුනෙත් බොහෝ අවස්ථාවලදී. ඔබට මතක ඇති ප්‍රේමකීර්ති දාල්විස්, ඒ වගේම මහාචාර්ය අජන්තා රණසිංහ, ඒ වගේම අද නිරන්තරයෙන්ම කතා වෙන නන්දාමාලිනිය සමග ඇයගේ නිර්මාණ බොහොමයකට නිර්මාණ එකතු කරපු මහාචාර්යවරයා ගැනත් නිරන්තරයෙන්ම අද මුහුණු පොතේ විශේෂයෙන්ම කතා වෙනවා. නමුත් ඔවුන් විසින් සමාජයට මොන තරම් මෙහෙවරක් කරලා තියෙනවද කියන එක මේ ගීත ඇහෙනකොට මං හිතන්නේ අපිට දැනගන්නට පුළුවන් වෙනවා. ඉතින් අපි කියවනේ නන්දාමාලිනිය හැම අස්සක් කොනක් අතපත ගාලා තියෙනවා ඇගේ නිර්මාණ වලින්. ඇය මං හිතන්නේ අම්ම ගැන ගායනා කරලා තියෙන ගීත අතුරින් දසමසක් කුස දරාගෙන සිටින සිය දරුවා ගැන අම්මාගේ සිතේ මොනතරම් සෙනෙහසක් තියෙනවද කියන එක අපූර්වට නිර්මාණය වෙච්ච ගීතයක් තමයි අපි මේ ළඟට ප්‍රචාරය කරන්නට යන්නේ. මං හිතන්නේ මේ ගීතය ඇහෙන හැම මොහොතකම ඔබේ ඇසට කඳුලක් නොආවා නම් මට පුදුමයි. මොකද මේ ගීතේ මට අහන්නට බැහැ අයියේ ඇසට කඳුලක් උනන්නේ නැතුව. මං හිතන්නේ ඒක තමයි ඒ ගීතයට අපේ අතින් සිද වෙන සාධාරණය.

0: නන්දමාලිය විසින් සිය දියණියන් දෙදෙනාට ආදරණීය මවක් මෙන්ම පියෙක් ද වූ බව ඇගේ දියණියන් නිරන්තරයෙන්ම කියන මම අහලා තියෙනවා. ඒ වගේම ඇගේ අම්මා ගැන ඇය ඉතාමත්ම ආඩම්බරයෙන් කතා කරනවා. කාසෙට්ටි වත්තේ ඉතාමත් දරිද්‍රතාවයෙන් යුක්ත පවුලක දියණියක් විදිහට ඇය හැදී වැඩුණත් ඇගේ අම්මා ඉතාමත්ම යහපත් විදිහට ඔවුන් ඇති දැඩි කරපු බව නන්දා මාලනිය මං දැකලා තියෙනවා පුන පුනා. විශේෂයෙන්ම ඇය පාසල් වලට ගිහිල්ලා දරුවන්ට කතා බහ කරන අවස්ථාවන් වලදී ඇය කියනවා, ඉතාමත්ම නිහතමානීව ඇය කියනවා, පුංචි දරුවනේ මම මෙච්චර දරිද්‍රතාවයෙන් යුතුව ජීවත් වෙච්ච කෙනෙක් වුණත් මගේ අම්මා මට මේ පුංචි ලුණු බිගක්වත් හොරකම් කරන්නට දුන්නේ නැහැ. මොකද ඇය දවසක් කියනවා ඇගේ සාකච්ඡාවකදී ඇය මේ කඩේ බඩු ගේන කඩෙන් ලුණු ගෙඩි දෙකක් හොරකම් කරගෙන ආවා කියලා. එතකොට ඇය කියනවා එක ගෙදර ගෙනිච්චාම අම්මා දැනගන්නවා මේක හොරෙන් මෙයා ගෙනාවා කියලා. ඉතින් ඒ වෙලාවෙම අම්මා මුදලාලි ගාවට මෙයා වැදගෙන ගිහිල්ලා එයාට දඬුවම් කරලා තියෙනවා. ඉතින් එයා කියනවා මගේ අම්මා ඒ දුන්න පාඩම මගේ මුළු ජීවිතේ පුරාවටම මට ලොකුම පිටුවහලක් වුණා. යහපත් කෙනෙක් විදිහට ජීවත් වෙන්නට තවංකව නිහතමානීව තමන්ට තියෙන දේ ඉතාමත්ම අර පරිස්සමෙන් පරිහරණය කරමින්
1: පිරිමහගෙන
0: ජීවත් වීමේ පාඩම මම ඉගෙන ගත්තේ මගේ අම්මගෙන් කියලා. ඉතින් මං ඒකයි කිව්වේ අයියේ, අපි හැමෝටම ඇය පුදුමාකාර හරියටම නිකන් පොතක් වගේ අපිට හැම පිටුවකින්ම පෙරලනකොට ඇගෙන් පාඩමක් ඉගෙන ගන්නට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක නිසාම අද පුරා හෝරා දෙකම ඇය වෙනුවෙන් අපි මේ පිරිනමන්නේ ඇයට අපෙන් කෙරෙන්නට ඕනි ගෞරවයක් කියලායි මම විශ්වාස කරන්නේ.
1: ඔබ කිව්වා වගේ තව පොඩ්ඩක් එහාට ගියොත් අපිට හොඳට ජීවත් වෙන්නට අවශ්‍ය වත්පිළිවෙත් පාඩම් ඇතුළත් පොතක් ලොකු කතාවක්.
0: ඇත්තෙන්ම ඔව්. ඉතින් මං හිතන්නේ අයියා තෝරලා තියෙනවා තවත් ගීතයක් අම්මා ගැන ඇය ගායන. මං හිතන්නේ ඒ ගීතය ඇය ගායනා කරන්නේ එඩ්වඩ් ජයකොඩි මහතාත් සමගින්.

0: උපාලි ධනවල විතාන විසින් රචිත එම ගීතයේ සංගීතයේ සරත් දසනායක විසින් ගීතය ගායනා කළ ආචාර්ය නන්දාමාලනී සමගින් විශාරද එඩ්වඩ් ජයකොඩි ගීතය අපි මදින් මද අඩු කරලා අපිට සිදුවෙනවා තවත් ඇයගේ තෝරාගත් ගීත රාශියක් තිබෙනවා. දවස් ගණනාවක් අපිට ඇයගේ ගීත නොනවත්වා විකාශය කළ හැකි ඒ තරම් ගීත සංඛ්‍යාවක් ඇය ගයා තිබෙනවා. නමුත් අපි තෝරාගෙන ආපු ගීත අපි ඔබට ගෙනෙන්ටයි මේ සූදානම් වෙන්නේ. රේනු.
1: ඔව්. මම කිව්වා වගේ අයියේ ඒ දේශය වෙනුවෙන් ගී ගායනා කළා, රණවිරුවන් වෙනුවෙන් ගායනා කළා, මව්වරුන් වෙනුවෙන් ගායනා කළා. මම මේ ගීතය තෝරගත්තේ ඇය මං හිතන්නේ අයියට හරි ගීතය වෙන්න ඕනේ
0: ගර්මකන්ති ජීවිතේ.
1: ඔව්. ඇය ප්‍රථම වරට චිත්‍රපටයක් වෙනුවෙන් ගායනා කරන ගීතයට ඇයට සම්මාන පිට සම්මාන ලැබෙනවා. ඉතින් එතකොට මේක අපිට ප්‍රචාරය කරන්නටම වටින ගීතයක්. මොකද ඇගේ හැම ගීතයක්ම ඇහුවහම මට හිතෙනවා මේකත් ප්‍රචාරය කරන්න ඕනේ, මේකත් ප්‍රචාරය කරන්නට ඕනේ කියලා. නමුත් මං හිතන්නේ ගලන ගංගි ජීවිතය තමයි ඇගේ ජීවිතේ වෙනස් කරේ කියලා මං හිතනවා.
0: ඔව්, මේ ගීතේ මටත් විශේෂත්වයක් තියෙනවා. මම කුඩා කාලේ අම්මගේ හෝ තාත්තගේ ඔඩොක් ඉඳගෙන මේ චිත්‍රපටයේ නරඹනව මට මතකයි. බොහොම මధుර මනෝහර මේ ඇගේ කටහඬ, බොහොම ලස්සන ලතාවකට තාලයකට ගායනා කරන විලාසය මගේ හදේ තාමත් තියෙනවා එදා වගේම.

0: මෙමගීතය ඇය මට සමාව
1: මේ ගීතයේ ගායනා කළේ රන්මුතු දුව චිත්‍රපටය වෙනුවෙන්. රන්මුතු දුව ශ්‍රී ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය. ඒ වගේම ඔබ ඉස්සෙල්ල කිව්ව වගේ ඇයට ජනප්‍රියම නැත්තම් හොඳම ගායිකාවට හිමි සම්මානය එක් එක් සම්මාන උත්සව රාශියකින් ඇයට මේ ගීතය වෙනුවෙන්
0: ලැබෙනවා. මං හිතන්නේ ඒ චිත්‍රපටිය සමාන බොහොමයක් ලැබුණා කියලා තමයි මම අහලා තියෙන්නේ අයියේ. මොකද ඒක ප්‍රථම වර්ණ චිත්‍රපටිය. ඒ වගේම මං හිතන්නේ ඒක නිසාම සරසවි සම්මාන මං හිතන්නේ ලැබුණා ඇයට මේ ඒ වගේ මේ චිත්‍රපටියටත්. ඉතින් තවත් අපි තවත් අඩියක් ඔබට කතා කරොත් ඇගේ ගීත පිළිබඳව අපි යදමින් බැඳ විලංගුලා මේ ගීතේ මං හිතන්නේ අපේ තරුණ පරපුර පුබුදවන්නට ඇය ගායනා කරපු ගීත අතරින් පළවෙනි තැන තියෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒක මගේ පෞද්ගලික විශ්වාසයක්. විශේෂයෙන්ම නන්දා මාලනිය දයට ණය නැති ගායිකාවක් වෙන්නට ඇය අඩිතාලම තැබුවේ සත්‍යයේ ගීතය පවන වගේ ගීත ප්‍රසංගවලින්. ඒ සඳහා ඇයට විශේෂ උදව් උපකාර ලැබුණා මහාචාර්ය
1: සුනිල්
0: ආර්යරත්නයන්ගෙන්.
1: එතකොට ඒ කාලේ ආචාර්ය සුනිල්
0: ආර්ය ඔහුගේ ගීත ප්‍රබන්ධ ඇය මේ සඳහා තෝරා ගත්තා. ඒ වගේම ඒව ගායනා කරා. ඒක නිසාම ඇයට ඇගේ ජීවිතය බේරා ගන්නට තම උපන් දේශයෙන් පලා යන්නට පවා සිද්ධ වුණා. තම දරු දෙදෙනා සියමාව ළඟ තියලා පුංචි දරු දෙදෙනා නැතිව ඇයට ඉන්දියාවට පලා යන්නට සිද්ධ වුණෙත් මේව ගැන කතා කරන්නට ගිය නිසාමයි. මං හිතන්නේ ඒක නිසාම තමයි අදටත් අපේ හදවත්වල ගැඹුරුම තැන ඇය ඉන්නේ. තාරුණ්‍ය
1: පුබුදවන්න
0: ඉහළම තැන. ඒක හරියටම හරියයි. මේ තරම්ම ඇය අපේ හදවත්වල හිටියද කියලා දැනුනේ අයියේ ඇය නැති වුණ දවසේමයි. මට එදා ඒ සින්දු අහනකොට මට හිතුණා ඇත්තටම අපි මෙච්චරම ඇයට ආදරේ කරනවද කියලා. ඇගේ ගීතවලට අපි ආදරේ කළාද කියලා. ඉතින් අපේ තාරුණ්‍ය එදා තාරුණ්‍ය පුබුදවා ගන්නට ඇය කරපු උත්සාහය ගැන කතා කරනකොට මට අනගාරික ධර්මපාලතුමා ඒ වගේම තවත් බොහෝ හිමිවරුන් අපේ ජාතිය බේරා ගන්නට කරපු සටන් වලට සමාන කරන්නට පුළුවන් කියලා වගේ හැඟීමක් ඇතර මට හිතෙනවා.
1: දැන් රේණු මෙතන දැන් තාරුණ්‍ය ගැන විතරක්ම නෙමෙයි මේ ගීතයේ තවත් තලයක් තිබෙනවා. ඒ කියන්නේ මගේ පුතාව අරගෙන ඵලයක් ඔබ ඕන දෙයක් කරපන්. එතකොට මවකගේ දිරියත් නැවත නංගවනවා.
0: අනිවාර්යයෙන්ම
1: දරුවාගේ විතරක් නෙමෙයි.
0: ඔව් ඒ වගේම අයියේ මම ඔබට කිව්වා මේ වැඩසටහන පටන් ගන්නකොටම වගේ දයන් විතාරණ මහතා ඡායාරූපයක් පළ කරලා තිබුණා යාපනයේ වැසියන් ඇයගෙන සිහිපත් කරලා. ඒ කියන්නේ ජාති ආගම් ભેදයකින් තොරව ඇය හැම හදවතක්ම ස්පර්ශ කරලා තියෙනවා. ඉතින් මේ යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න මං හිතන්නේ අදටත් ඒක ඇහෙනකොට අපේ ලේවලට අමුතුම ධෛර්යයක් අමුතුම කිති කැවීමක් ඇති වෙනවා කියලා මං හිතන්නේ ඔබත් අපිත් එක්ක එකඟ වෙනවා ඇති.
1: මේ ආකාරයට වද දීපු තරණ ජීවිත නම් අපි කොච්චරක් හන්දි ගානේ ගඟවල් වල බොහොකු ගානේ දැකලා තියෙනවද? ඒ නිසාවෙන්ම මේ ගීතය අපේ මනසේ තවත් වසර ගණනාවක් රැව් පිළි රැව් දේවි.
0: නෑ

0: ඔබ පසුගිය දවස් කීපය පුරාවට මං හිතන්නේ මුහුණු පොතේ තියෙන නොයෙකුත් කවි නිසදස් දකින්නට ඇති. ඒ අතරින් මම කීපයක් තෝරගත්තා. සමහර ඒවා මේ ලියලා තියෙන කවුද කියලාවත් නෑ අයියේ. හැබැයි ඒවා හදවතේ පතුලටම දැනෙන තැනට ඔවුන් ලියලා තියෙනවා. ඒ වගේ තෝරගත් මුහුණු පොතේ තිබිච්ච දෙයක් තමයි මම මේ ඔබත් එක්ක බෙදාගන්නේ. මේ ලියපු කෙනා කියනවා, තුන් හෙලේ පැටවුන්ට ඉගිලෙන්න තටු දුන්නේ, යදම්වල බැමිලිහා ගැලවෙන්න අත දුන්නේ, පපුවස්සේ කැකෑරෙන හඬට ජීවය දුන්නේ කෝකිලාවිය, පාට නැති දාට නම් පලක් නෑ දේ දුන්නේ. මං හිතන්නේ ඒක බොහෝ දෙනෙකුට දැනිලා තියෙනවා. මුණු පොතේ එහාට මෙහාට අපි සැරිසරනකොට එළියලා තියෙන බොහෝ දේවල් දැක්කහම ඇත්තටම රසික රසිකාවියන්ගේ හදවත කොතනද නැවතිලා තියෙන්නේ කියලා අපිට දැනෙනවා.
1: ඒ කියන්නේ මේ මුහුණු පොතේ ඉන්න දස දහස් නැත්තම් ලක්ෂ සංඛ්‍යාත පිරිස අතුරෙන් එක්තරා පිරිසක් ඉන්නවා මේවයි වැරදි දකින, මේ නිර්මාණවල වැරදි දකින. හැබැයි ඉතින් දුක් වෙන ඇය පිළිබඳව සෝපල කරන පිරිස දැක්කහම ඒක නිකන් අර බොහෝම
0: අල්පයි.
1: ඒක ගැටලුවක් නෑ. මොකද ওই ජාතියේ මිනිස්සු ඉන්නට පුළුවන්. අනිත් එක තමයි මම හිතන්නේ මේ වර්තමානයේ පවතින රජයේ බලයට පත් වෙලා නොතිබුණා නම් මේ තරම් විරෝධයක් නන්දාමාලිනීට විරුද්ධව නැගින්නේ නැහැ. මේක තියෙන්නේ මේ නන්දාමාලිනීගේ නිර්මාණ වලට තියෙන විරුද්ධත්වයක් නෙමෙයි, දේශපාලනමේ විරුද්ධත්වයක්. ඒකින්ද ඒක අපිට අමතක කළා දාන්න පුළුවන්. මොකද අනිවාර්යයෙන්ම නන්දාමාලිනී කියන්නේ ඒක ජාතික වස්තුවක්.
0: ඔව් අනිවාර්යයෙන්ම ඒ
1: ජාතිය යශෝරාවේ කියන නම දිනාගත්තා. ඒ ඇත්තෙන්ම ඇය එතනම තමයි.
0: ඔව්
1: ඉතින් ඒ පිළිබඳව තවත් කතා කරන්න අවශ්‍ය නැහැ. රේනු මං හිතන්නේ මීළඟට කොහෙටද අපි යන්නේ?
0: ඔව් නන්දාමාලිනීගේ ගීතේ ගැන කතා කරනකොට මං හිතන්නේ ප්‍රේමයේ අහිමිවීම ගැන කතා නොකරම බෑ කියලා. මොකද ප්‍රේමයේ අහිමිවීම ගැන ඇය තරම් කතා කරපු කෙනෙක් හිටියද කියලාත් හිතෙනවා ගීතවලින්.
1: අන්න එතන තමයි වැදගත්. දැන් මේ අපි සත්‍යයේ ගීතයේ පවනට එන්න කලින් අපි හිටියන්නේ එතන. ප්‍රේමයේ අහිමිවීම, ඒ වගේම සුන්දර ප්‍රේමය.
0: ඉතින් මං හිතන්නේ ඇය ප්‍රේමය ගැන කතා කරාට වඩා ඇය කතා කරේ ප්‍රේමයේ අහිමිවීම ගැන. මොකද පෞද්ගලිකවත් මං හිතන්නේ ඇයට ඒක දැනිලා තිබුණ කෙනෙක් ඇය. මං හිතන්නේ අපි ඒ ගැන කතා නොකළ යුතුයි ඇයට කරන ගෞරවයක් වශයෙන්. මොකද ඒක ඇගේ පෞද්ගලිකත්වය. ඇය ප්‍රේමය ගැන කතා කරන ගීත, අහිමිවීම ගැන කතා කරන ගීත අතරින් මම වඩාත්ම ප්‍රිය කරන ගීතය තමයි කඩමණ්ඩියේ. මොකද ඒ ගීතය ඇහෙනකොට මගේ හිතේ මැවෙන රූප කීපයක් තියෙනවා. සමහර විට ඔබේ අත්දැකීම් මේ හා සමාන වෙන්නට පුළුවන්. මගේ අත්දැකීමුත් සමහර තැනක මේවා අතපත ගානවා වෙන්නට පුළුවන්. ඒක නිසා මං මේ ගීතයට පාසල් යන කාලේ ඉඳලාම ප්‍රියයි. ඉතින් ඒක නිසා මං ඔබ වෙනුවෙන් කඩමණ්ඩියේ දොළ අයිනේ නුබව පෙනේ කියන ගීතය තෝරගෙන තියෙනවා.

0: මගේතන්නේ මේ පසුගිය දවස් කීපේ පුරාවටම අන්තර්ජාලය එමත් නැත්නම් මුහුණු පොතේ පළ වෙලා තිබුණු ඡායාරූපයක් තිබුණා. ඒක මං හිතන්නේ ඒකට පුදුමාකාර නිර්වචන ඒ වගේම නිසදස් කවි ලියලා තිබුණා. ඉතින් ඒකට අපි කාටවත් සාධාරණීකරණය කරන්නට පුළුවන් ද අයිතියක් තියෙනවද කියලා කියන්නට මම දන්නේ නැහැ. නමුත් ඒ තිබිච්ච ඡායාරූපයට ලියපු ලස්සනම නිසඳස තමයි මම මේ කියන්නේ මගේ හදවතට දැනිච්ච එකයි.
1: ඡායාරූපය පිළිබඳව පැහැදිලි කරොත් විශාරද නන්ද නැත්නම් ආචාර්ය නන්දාමාලනීට මහාචාර්ය සුනිල් ආරිරත්නන් ලබා දෙන ආදරණීය ගෞරවාන්විත සමුදීම.
0: සමුදීම. ඔව්. ඒ පින්තූරයට යටින් මුණු පොතේ මදුවන්ත රාජපක්ෂ මෙන්න මෙහෙම ලියලා තියෙනවා. පපුවේ පතුලෙම නුබේ නමට මං නිමල රහසක් තදින් රඳා කියා ගන්නට බැරිව ලතෙවුනි ලෝකයේ ඇති පවුරු හින්දා. දුරින් හිඳ අපි අපේ පෙම රැක සප්ත ස්වරයෙන් මැදුර බැන්දා යලිත් අපි හමු නොවෙන බව දැන නලල සිඹ සමුදුනිමි නන්දා.

0: ජාතිය යශෝරාවය නන්දා මාලනියට වෙන් FM ගානුදිලි අඩහැරේ. මම දසුන් ගජමන් ඒවගේම ප්‍රේණුකා වීරසිංහ අපි දෙදෙන ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් අපේ අපිරිමිත භක්්‍යාදරය භක්තය ආදරය පුදන ගමන් අපේ දීන් සයිඩි පාරමිතා බෞද්ධ හැරස්සානයට අනුබද්ධිත බටිර වික්ටෝරයානු බෞද්ධ සංගමය විසින් පවත්තුන් ලබන වෙස්ටර්න් නයිට් 2026 වෙනුවෙන් පවත්වන ඒ සුහද රාත්‍රී පිළිබඳව මං අවබෝධයනුවත් කරන්නේ. පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසේ 5 වෙනිදා 2026, ඒ කියන්නේ මේ හෙට අනිද්දාට. ඔබට පැවැත්වෙන ස්ථානය සෙන් බෙනඩෙට් කමියුනිටි සෙන්ටර් නොමර 21 සිට 29 දක්වා කුක් සෙවනිව් සන්ෂයින් නෝත්. ටිකට් පතක් ලබා ගන්න එන්න සජීවී සංගීතය මැංගෝ ජෑම් නව සංගීත කණ්ඩායමක්. ආහාර ඔබට ලබා දෙන්නේ බුෆේ ක්‍රමයට PND මෙල්බන් නුවර ඉතාමත්ම ප්‍රසිද්ධ ආහාර ලබා දෙන ආයතනයක් PND කේටරස් වෙතින්. ටිකට් පත් සඳහා අමතන්න ධනවංශ 0469403981, රෝහණ 0416154313, ජයසිංහ 0415154489, චුමින්ද 0430393928, වීරසිංහ 0402310091. සාදරයෙන් ඔබට ඉදිරිපත් කරන්නේ බටහිර වික්ටෝරියානු ශ්‍රී ලාංකීය බෞද්ධ සංගමය. ටිකට් පතක් රැගෙන සම්බන්ධ වෙන්න. මේ සියලුම ආධාර ඔබ ලබා දෙන මුදල් එකතු වෙන්නේ පන්සලේ නැත්නම් විහාරස්ථානයේ ගොඩනැගිලි අරමුදල වෙනුවෙන්. පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසේ 5 වෙනිදා.
1: අපි ඔබ සැමට ආරාධනා කරනවා ඒ සුහද රාත්‍රියට පැමිණිලා දින් සයිදිහි පාරමිතා බෞද්ධ විහාරස්ථානයට ආධාර කරන්නට කියලා. ඉතින් අපි කතා කරමින් හිටියේ ජාතියේ යශෝරාවය සුදුවත හැඳි කත. මං ඒ නමට හරි කැමතියි අයියේ. මොකද ඇය වැඩියෙන්ම දිදුලන්නේ ඒ සාරිය අඳගත්තහම කියලා තමයි, සුදු පාට සාරිය අඳගත්තහම තමයි කියලා මට නිරන්තරයෙන්ම හිතෙනවා. මොකද ඇයගේ තරුණ කාලේ පින්තූර දිහා බැලුවහමත් ඇය පසුගිය මං හිතන්නේ දශක ගණනාවම ඇය සුදුවතින් තමයි සැරසිලා හිටියේ. මං හිතන්නේ රජමැදුරට ගියත්, දුගී පැලට ගියත්, සංගීත ප්‍රසංගයකට ගියත්, ලෝකෙ කොතනට ගියත් ඇය ඇඳගෙන හිටියේ සුදුවත, සුදුවතමයි.
0: ඒක මං හිතන්නේ ඇයගේ අවසන් ප්‍රසංග නම්ුනේ ශ්වේත රාත්‍රිය.
1: ඔව්, ශ්වේත රාත්‍රිය.
0: ඒ වගේම ඇගේ තුරුණු වී ඇගේ මොනතරම් සුන්දර දේ ඡායාරූප.
1: ඔව්.
0: මොනතරම් ලස්සන කාන්තාවක්.
1: ඔව්, අනිත් එකයි ඒක තැනකවත් තිබුණේ නෑනේ ආලේපනයක් තවරලා.
0: අනිවාර්ය.
1: ඔව්, මම දැක්කා එක පින්තූරයක් තියෙනවා කහපාට ජැකට් එකක් දාගත්ත පින්තූරයක්.
0: මම හිතන්නේ එංගලන්තේ.
1: එංගලන්තේ. ඔව්, එක පුදුමාකාර නිර්මල හරිම නිර්ව්‍යාජ පින්තූරයක්. තරු ඉතාමත්ම මම හිතන්නේ භද්‍ර යෞවනයේ ඉන්න කාලේ ඇය ගත්ත පින්තූරයක්.
0: 20 ගණන් වල.
1: ඔව්. ඇයි තාමත් රුමත් ඇයට තිබිලා තියෙන වෙනස්ම ආකාරයේ රුවක්. මං හිතන්නේ ඒක නිසාම වෙන්න ඇති ඇයට ඇගේ විවාහය ඉතාමත්ම තාරුණ්‍ය සිද්ධ වෙන්නටත් ඇත්තේ. නමුත් ඇයට ජීවිතයේ යම් තැනක වැරදුනා. නමුත් ඒ වැරදීමම මං හිතන්නේ ඇගේ ජීවිතයේ
0: මුළු රටටම ආලෝකයක්
1: වුණා. ඒ වගේම ඇය යන්න පුළුවන් ඉහළම තැනට යන්නට ඒ වැරදීමම මං හිතන්නේ ඉතාමත්ම සුන්දර පාරක් වුණා ඇයට.
0: ඇය ගියපු තැනට මං හිතන්නේ කවදාවත්ම කාටවත්ම යන්න.
1: ඔව්, මමත් හිතනවා අයියේ. අනිත් එක මම ඔබට මේ වැඩසටහන පටන් ගන්නකොටම කිව්වා අපිට ඇය පොතක් වගේ හැම පිටුවක්ම පෙරලනකොට යමක් අපිට තියෙනවා ඉගෙන ගන්නට. මං හිතන්නේ ඔබත් මාත් සමග එකඟ ඇති. ඇය කරන සම්මුඛ සාකච්ඡා කොතනකදීවත් ඇය ඇගේ සමියාට පරිබ්‍රව කරනවා මම අහලා නෑ අයියේ. කිසිම දවසක මං කිසිම තැනක දැකලා නෑ සමුග සාකච්ඡාවකදීවත්, පත්තරයකට කරන ඉන්ටර්විව් එකකදීවත් එයා කවදාවත් ඇය ගැන කියන්නේ නෑ.
0: සඳහන්
1: කරන්නේවත් නෑ. මං හිතන්නේ ඒක තමයි ගෞරවය කියලා කියන්නේ. මොකද අපි පෞද්ගලික ඒ වගේ දෙයක් මට සිද්ධ වුණා නම් මං හිතනවා මගේ කටින් සමහර වෙලාවට බොහෝ දේවල් කියවෙන්න පුළුවන්.
0: අපි බොහොම පෘථග්ජන මිනිස්සු. නමුත් ඇය ඊට වඩා බොහොමත්ම ඉහළ
1: තැනක ඉන්නේ. ඉතින් එතකොටත් අපිට එතනෙනුත් අයිය හුඟක් දේවල් තියෙනවා ඉගෙන ගන්නට. මොකද ඇයි කිසි තැනක ඇගේ ස්වාමියා පහතට හෙලා කතා කරලා තිබුණේ ඇගේ මුළු ජීවිතේ පුරාවටම. ඇය දියණියන් දෙදෙනෙකු හදා වඩා ගත්තා. ඔවුන්ව සමාජයේ ඉහළ තැන්වලට ගෙනිච්ච ඔවුන් අද ඉතාමත්ම අම්මා වගේම මං හිතන්නේ ඇගේ දියණියන් දෙදෙනා වගේම ඇගේ මිනිපිරියත් මං දැක්කා. පුංචි සටහනක් මුහුණු පොතට යොමු කරලා තියෙනවා. මගේ ආච්චි අම්මා පුදුමාකාර නිර්ව්‍යාජ අහිංසක, ඒ වගේම අපිට ඉතාමත්ම වටිනා පාඩම් කියා දුන් තැනැත්තියක් කියලා. ඉතින් ඇය ප්‍රේමයේ අහිමිවීම ගැන වගේම ප්‍රේමය ගැනත් බොහෝ ගීත ගායනා කරලා තියෙනවා. ඉතින් මම දසුන් අයර කිසිමාකාර අවස්ථාවක් දීලා නැහැ ඔහු කැමති ගීත අද ප්‍රචාරය කරන්නට. මම හැම ගීතයක්ම මට ඕනෙම ඒව තෝරගෙන තියෙනවා.
0: මම හිතන්නේ අද ඒ ගීත ඔක්කොම ටික ප්‍රචාරය කරන්න ඉඩක් ලැබෙයිද කියන සැකයක් මට තියෙනවා.
1: ඔව්. ඉතින් ප්‍රේමය ගැන කතා කරන බොහෝ ගීත තිබුණත් මේ අරලිය ලන්දට හඳ පායනකොට කියන ගීතය ඇහෙන හැම වෙලාවකම මම ගමට යනවා. මගේ හිතින් ගමට ගිහිල්ලා අර තාරුණ්‍යයේ ප්‍රේමය මට දැනිච්ච කාලේ, මගේ භද්‍ර යෞවනයේ මම ගමට ගිය දවස්වල මට දැනෙච්ච විදිහ තමයි මට මේ ගීතයත් එක්ක දැනෙන්නේ. ඉතින් සමහර විට ඔබත් ඔබේ තාරුණ්‍ය ප්‍රේමයට අරගෙන යන්නට මේ ගීතය හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා.

api min pera kiwa antarjale sansarane buna pinturiya gana ekata boho kavil pavadila tibuna e athara mage sidgat tawat nisadasak tiyenawa meka liyala tiyenne raj KS කියලා කෙනෙක් මං හරි කැමති මේ ලියලා තියන අයගේ නම් කියන්නයි මොකද මේවා අපි කියනේවා ලියනේවා නෙමෙයි අපි කියනවා විතරයි නමුත් මේ වගේ අයිතිය තියෙන්නේ මේවා ලියන අයට මේ ඉලක්ෂ ජයවර්ධන කියලා කියන්නේ තුරුණු කවියෙක් ඔහුට තියෙනවා කවි පිටුවක් මුහුණු පොතේ නන්දමාලනී මහත්මිය නැති වෙච්ච දා ඉඳලා ඔහුගේ මුහුණු පොතෙත් බොහෝම කවි සංසරණේ වෙනවා මං හිතන්නේ ඉලක්ෂ තෝරාගත් කවි තමයි මේවට බෙදා මේ මුහුණු පොතත් එක්ක බෙදා හදාගන්නේ ඒ අතර තිබුණු නිසදසක් තමයි මේක රාජ් කියනවා අතින් අල්ලන් එකම මාවත බැරි වුණත් යන්නට දරන් නොකී පෙම් කවි හුඟක් ලිව්වේ නුඹේ නමින් මයි රත්තරන් ගතින් නොබැදුණු සිතින් සබැදුණු ප්‍රේමයට රහසක් තියන් තවත් නම් සංගවන්න බැහැ මට ඉඹින්නම් හිස රත්තරන්

0: වෙලාව රාත්‍රී 9:05 වෙලා මිනිත්තු 26ක්. ඔබ වින් FM ගොනුදලිය අඩාරේ සිංහල වැඩසටහන සමගිනුයි එක්ව සිටින්නේ. ඔබ නිගමනටත් හිතුවක් දන්නේ මේ වෙන මොකක් හරි වැඩසටහනක් කියලා. මොකද අද දවසේ වෙන මොකුත් නෑ අපි කතා කරන්නේ ජාතියේ යශෝරාවේ නන්දා මාලනී පිළිබඳව. අපිට දෙන්නට පුළුවන් උපරිම භක්තිය තමයි ඒක.
1: මං හිතන්නේ අපි එහෙම නොකළොත් අයියේ අපි ගුණමකොයි කියලා. මොකද අපි රේඩියෝ එක වින් FM රේඩියෝ එක පටන්ගත දා ඉඳලා මං හිතන්නේ සෑම බ්‍රහස්පතින්දා දවසකම ඇගේ එක ගීතයක් හරි අපි ප්‍රචාරය කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ වැඩසටහන රසවත් කරන්නට ඇගේ හඬ අපට මොන තරම් උපකාරී වුණාද.
0: අනිවාර්යයෙන්.
1: ඔව්. ඉතින් එහෙනම් අපි ඇයට ඒ ගෞරවය දිය යුතුමයි.
0: ඔබට ගීතය අහන්න දෙනෝ වගේම මේ පැනලයට පිටුපස්සේ නැත්තම් මයික්‍රෝෆෝනය පිටුපස්සේ ඉන්න අපිත් ඒ ගීතය විඳිනවා.
1: ඔව්. අනිවාර්යයෙන්.
0: අපිත් හැමදාමත් ඒකෙන් යමක් ලබා ගන්නවා.
1: ඔව්. ඉතින් මම ඔබට කිව්වා ඇය රට දය ගැන කතා කරා. ඒ වගේම දිරිය මව්වරු ගැන, ඒ වගේම දහසක් දුක් විඳින මව්වරු ගැන, පියවරු ගැන ඇය කතා කරා. ඒ වගේම යෞවන යෞවනියන් ගැන කතා කරා. ඔවුන්ට දෙපයින් නැගී සිටින්නට ඇය දිරියක් වුණා. ඒ වගේම ඇය ප්‍රේමයේ අහිමිවීම ගැන ගැයුවා. ඒ වගේම ඇය ප්‍රේමය ගැනත් කතා කරා. ඒ වගේම ඇය ප්‍රේමයෙන් බිඳි ගිහිල්ලා ඒ සහසම්බන්ධතාවයන් කැඩී ගිහිල්ලා තියෙන අවස්ථාවල කෙනෙකුට දැනෙන වේදනාව ගැනත් ඇය කතා කරා. ඉතින් අපි ඊගාවට ඔබට ප්‍රචාරය කරන්නට යන්නේ ඒ වගේ අත්දැකීමක් ගැන. මේක චිත්‍රපටයකට ගැයෙන ගීතයක්, රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි. මං හිතන්නේ මේක ඔබට ඇහෙනකොට මේකේ චිත්‍රූප මැවෙනවා. මොකද මේක චිත්‍රපටයකට ගැයිච්ච ගීතයක්. නමුත් මේ ගීතේ බොහොමත්ම දෙන අතර ඉතාමත්ම ප්‍රකට ගීතයක්.

0: සුවහසක් දනන් ඇය පිනෙව්වා වගේම අපේ පුංචි දුවා දරුවනුත් ඇය අමතක කරේ නැහැ. ඔබට මතක ඇති ඇය සිංහල හෝඩිය තනිකරම ගීතවලට නංවලා ඇය ගීතයෙන් සිංහල හෝඩිය උගන්වන්නට ලොකු වෙහෙසක් දැරුවා. මෙතනදී මට අයියේ බොහොම රසවත් සිදුවීමක් ඇයට සිදුවෙච්ච ඇය කියනවා. මට සමුක සාකච්ඡාවකට සවන් දෙන්නට ලැබුණාම තමයි මේක දැනගන්නට ලැබුණේ අන්තර්ජාලය ඔස්සේ. ඇය යනවා කළුතර ප්‍රදේශයේ තියෙන උත්සවයකට, පන්සලකට, මං හිතන්නේ කන්දි පන්සලට කියලා වගේ තමයි මට මතක. එතන ගිහිල්ලා මේ ඒ උත්සවේ පටන් ගන්නකම් මෙතුමියත් තවත් කීප දෙනෙකුත් ගල්තලාවේ වාඩි වෙලා ඉන්නවා. එතකොට එතනට එනවා පුංචි දරුවෙක්, පුංචි පිරිමි දරුවෙක්. ඇවිල්ලා මේ එයා හොඳට නන්දා මාලිය දිහා බලාගෙන ඉඳලා එයා අහලා තියෙනවා, ඔයා නේද අර මේ සින්දු කියන්නේ සිංහල හෝඩිය ගැන? මේ ඔයා ඒ වෙනකොට නන්දා මාලිගේ කකුල හරි අත හරි කැඩිලා තමයි මේ උත්සවයට යන වෙලාවේ එයා බැඳගෙන එක ගිහින් තියෙන්නේ. එතකොට ඒ පොඩිත් අහලා තියෙනවා, නැන්දේ ඔයාගේ අතට මොකද වුනේ කියලා. ඊට පස්සේ කියලා තියෙනවා, මේ මගේ අත හරි ඒ කකුල හරි කැඩිලා තියෙනවා. ඊටස පුංචි එක හොඳට මුණ දිහා බලාගෙන ඉඳලා කිව්වලු, හොඳ වැඩේ නැන්දේ ඔයාට ඔහොම වෙච්ච එක කියලා. ඊට පස්සේ නන්දා මාලිය අහලා තන, ඇයි පුතේ ඔයා එහෙම කියන්නේ කෙනෙකුට කරදරයක් වුණාම කියලා. ඊට පස්සේ මෙයා පොඩි එකක් කියලා තියෙනවා, නෑ ඉතින් ඔයා සිංහල හෝඩියෙන් අපිට මේ බණිනවනේ. මට මතක නෑ හරියට මේ වචන ටික. අයියේ පුංචි තෝත්තඩාපිය මාත්තඩාපිය අන්න
1: අනේ
0: කෝචිකිචයෝ වල කෝචිකිචයෝ තෝතෝ කියලා බන්නවනේ අපිට, හොඳ වැඩේ ඔයාට ඔහොම වෙච්ච එක කියලා. ඉතින් එයා කියනවා, එතකොට මොන තරම් දරුවන්ට මේක දැනිලා තියෙනවද
1: මනසට?
0: මටත් අවශ්‍ය වෙලා තිබුණ පුංචි ඇයින්ට මේක සිංහල හෝඩිය ගීතයෙන් උගන්වන්නට. ඉතින් මගේ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා කියලා ඉතින් එයා සතුටු වෙනවා. මේක තමයි මං හිතන්නේ ඇගේ ආරම්භක ගීතය නේද? අයන්න කියන්න ලොකුට මෑසෙන්න. ඔව්,
1: හොඩියේ
0: හොඩියේ.

0: වේලාව 9:05 ඔබ මේ සවන් දෙමින් සිටින්නේ විනේ FM 88.9 ඔසේ විකාශනය වෙන අඳුරේ සිංහල වැඩසටහනත් සමගිනුයි.
1: දැන් අපි අද දවසේ මේ කරේ ජාතියේ යශෝරාවේ නන්දා මාණිය ගායනා කරපු ගීත මේ මහා සාගරේ නම් එයින් එක අතකට ගන්න පුළුවන් වතුර ප්‍රමාණයක් තමයි අපි මේ අරගෙන අද මේ ගුවනට මුදාහැරි. ඉතින් අපි කියවනේ එක් එක් සීමාවන් ස්පර්ශ කරලා තියෙන ගීත රචනා ඔස්සේ ගායන විලාශයන් ඔස්සේ. ඒ වගේ තවත් අපූර්ව ගීතයක් තමයි මම ඊළඟට කියන්නේ. මේක ආදරේ සම්බන්ධත් නැහැ.
0: නෑ.
1: හොඳයි. අපි අහලා බලමු. මේක පවන සංයුක්තටි මම තෝරගත්තු ගීතයක්. ඔබ අහලා බලන්න මොනතරම් වටින අදහස් සමූහයක් මේ ගීතේ අන්තර්ගත වෙනවද? අය මොනතරම් අපූර්වට ඒක ගායනා කරනවද කියලා.
2: ගීතේ මාතෘකාව උපාසකම්මා ඉපදුණු හීනකුලී. ගීතේ රචනය රංචාගුඩ ළමයා.

මහාචාර්ය සුනිල් ආරියරත්නන්ගේ ගීපත සංකල්පනාවක් සංගීතවත් කළා සංගීතවේදී ඔස්ටින් මොනසිංහයන් ගීතය ගායනා කළා ජාතියේ යශෝරාවය නන්දා මාලිනිය. වෙලාව රාත්‍රී 10ට තවත් හරියට මිනිත්තු 20ක් තියෙනවා. ඉතින් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ රේනු මහා සාගරේ නම් නන්දා මාලිනියගේ යුගීත අපිට පුළුවන් ඒකෙන් බොහොම ශේෂයක් තමයි අද දවසේ ස්පර්ශ කරන්නට. ඉතින් මම හිතුවා අර බොහෝමත්ම ආදරණීය ගීත අතරින් තවත් ලස්සනම ගීතයක් තෝරගන්න අය ගයපු යෝන් වසන්තයේ කියන ගීතය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත එම ගීතය සංගීතවත් කළා ඩී.ආර්. පීරිස්. වසන්ත ඔබේසේකරගේ දියමන්ති 1976 තිරගත වූ චිත්‍රපටයකින් උපුටාගත් ගීතයක්. ඊට පසුව මම හිතුවා මෑතම නෙමෙයි, නමුත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඒ වගේම ආචාර්ය පදවියකින් පිදුම් ලබනවා ආචාර්ය රෝහණ වීරසිංහයන්, ඒ වගේම නන්දා මාලනියත් ආචාර්ය පදවියකින් පුදුම් ලබනවා. ඉන් පසුව ශ්‍රේෂ්ඨ ත්‍රිත්වයේ හැටියට සංගීත ඇටියක් නිර්මාණය වෙනවා. ඒ සංගීත ඇටිය මම ගීත තෝරන්නට උත්සාහ කරන්නේ ඔබගෙන් සමුගෙන යන්නට වැඩි වෙලාවක් නැති හින්දා. ඒකත් ආදරණීය ගීතයක්. මම ඒ ගීතයත් එකතු කරගන්නවා ඇයට අපි දක්වන හරසර වලට.

ඉතින් මම මුළු ගීතයම ඔබට සවන් දෙන්නට ඉඩ දුන්නේ නැහැ. මට ඉතින් මේ මතක් වුණා තවත් අපූරු ගීත තියෙනවා නොවේද කියා. මෑතකදී අන්තර්ජාලය ඔස්සේ සොයාගත්තු මේ නවතම ගීතයක් හැටියට තමයි මා මේ ගීතය දැක්කේ. ඉතින් මං හිතනවා මල්සරෝ කියලා අපූරු ලස්සන ගීතයක්. අපි ඒ ගීතය අහමු වැඩසටහන ඉවර වෙන්නට පෙර ආතුව.

0: මගේ බිරින් තමයි මේක මට බෙදාගෙන තිබුණේ. ඉතින් මම ඔබට ගෙනාවා. මං හිතනවා ඒක වැඩක් වෙන්නට ඇති කියලා ඔබට අහන්නට ලැබුණු ඒ ගීතය ඇයිගේ නවතම ගීතයක් හැටියට තමයි දැනගන්නට ලැබුණේ. ඉතින් අත් දවසේ මමත් රේණු නංගිත් උත්සාහ කරේ නන්දාමාලනි නම්බු ඒ ශ්‍රේෂ්ඨ කාන්තාවට අපිට දෙන්නට පුළුවන් උපරම ගෞරවය භක්තිය ලබා දෙන්නට වැඩසටහන ඇතුළේ.
1: ඉතින් අද එතුමිය අප අතර නැතිවීම ජාතියේ යශෝරාවය නිහඬවීම පමණක් නොවේ. ඒ පරම්පරාවක් තුළ එකතු වූ දැවැන්ත දැනුම් සම්භාරයක
0: සුගන්ධි අනිත් කෙටියන්න ඔතනින් බා රේනුට කැත්තිය.
1: කලාව පිළිබඳ විනයත් නිර්මාණය කෙරෙහි තිබුණු ආදරයත් කලාව වෙනුවෙන් කැප වූ ජීවයක අත්දැකීමත් තවත් පරම්පරාවකට ලබා දිය හැකි මහඟු උරුමයකි. ඉතින් ඇය වෙනුවෙන් පුරා හෝරා දෙකක් අපි අපේ වැඩසටහන වෙන් කරා. ඉතින් සුපුරුදු සෙනෙහසින් ඔබෙන් සමුගන්නටයි අපි මේ සූදානම් වෙන්නේ.
0: ඉතින් ඊට පෙර ආතුව මම හිතුවා රේනු මේ සුනිල් ආරිරත්නයන් 1989 දෙසැම්බර් මාසේ 28 වෙනිදා මදුරාසියේ, ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් පිට වෙලා තමන්ගේ ජීවිතය බේරගන්නට රැඳීන කාල සීමාවේ ලියන ලද සාහිත්‍ය කෘතියක මෙම කෘතිය නන්දාමාලනියට පිදෙන පඳුරකි. ජීවිතයට අමාවක ආ වෙලාවට කාටත් හොරා ඔබ පුන්සඳ වුණාමට මතුමා යතොත් මටවෙන් කළ අපායට නෑවිත් ඉන්න ඔබ දෙව්ලොව වලාපිට. අමිහිරි කවි ගහන මගේ ජීවිත පොතට කවුසිලුමිනේ කවියක් විය ඔබ සුමට. එනමුත් කුකවි මට කවිකම් නැතිපවට නිරස මෙකව් පද බැන්දෙමි ඔබ නමට. අංක 12 ක්‍රිෂ්ණමාපාර මදුරාසිය. මේක මුහුණු පොතේදී මට යොමු කරාටත් මගේ ආදරණීය ලේලිය අමා අබේ වික්‍රමටත් මං ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට නන්දාමාලනියගේ ගීතවලට තව තවත් සවන් දෙන්නයි කියලා. ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 8 ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් අපි ඔබගෙන් සමුගන්නවා. ඉතින් ආයුබෝවන්.